0: විසමන්තර කලිතේ වාස්කරින නගරපාලිකා මහලා බාර්ගාලිකා ප්‍රාදේශීය පරීක්ෂක නිමිත්ත ප්‍රමුඛවර තමවර
1: අනිදිත යමු ටාගට් මොනිකු සොපිය තමයි ශ්‍රමික විලායිත අපතමොවි ටාගට් වලට
2: Thank you.